දෙන් දෙන් දෙට දෙට ගෙගෙතට ගෙගෙතෙන් කරද දිනක දෙන් දෙට තානක තනා තානක දෙට එක තක දෙරක දෙක තා දිනක දෙක තා දිනක දෙක තා දිනක දෙක තා දෙන් දෙන් දෙට දෙට ගෙගෙතට ගෙගෙතෙන් කරද දිනක දෙන් දෙට තානක තනා තානක දෙට එක තක දෙරක දෙක තා දිනක දෙක තා දිනක දෙක තා දිනක දෙක තා දෙන් දෙන් දෙට දෙට ගෙගෙතට ගෙගෙතෙන් දිනක දෙන් දෙට තානක තනා තානක දෙට එක තක දෙරක දෙක තා දිනක දෙක තා දිනක දෙක තා